0: සන්නගෙ ලක්ෂම යගන තක්වාල පුලාක්ට චුපෙකුම උපං අසයවුමත් තුප මේවගත්ත චුපවුල්ලු හන තනුවිත්තෝනිඟ අවුල ච්චයසකු.
1: Willie Thrasher is